0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
2: Germany, mehr gute Tech bei Lanka Radio, besser Hanai.
3: Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antennen empfangen oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch einen Livestream. Außerdem lankaradio.lk können Sie auch uns hören. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Nächste zwei Stunden am Mikrofon Ranjan Dharmaratne. Vasanavanta Damasakata Asiri Samaging Adat Me Gunatekwane Lanka Radio Singala Vedasatana Upatapulwang Apata Samandena FM 103.4 MHz Natnam Radio Darmstadt.de Web Adaving Ho Lanka Radio.lk Web Adaving Upatapulwang Apata Samandena ඉදිරිපැය දෙක ඔබ සමග රැඳී සිටින මම රංජන් ධර්මරත්න. Unser Hotline 0615187000. අපේ හොට්ලයින් එක මතක් කරන්න 0615187003. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk Sie können auch uns schreiben info@lankaradio.lk. Außerdem kommen Sie unsere Facebook-Seite facebook.com/lankaradio. Ape Facebook-Pitua facebook.com/lankaradio. ඉදිරි පැය දෙක ඔබත් සමග අපි රසබර ගීත රසක් එකතු කර තිබෙන ඔබේ විනෝදය වෙනුවෙන්ම හදවතේ රැඳී ගිය හඬ සංගීතයේ සුවඳින් තෙමි. අද අපේ ගුවන් විදුලි තරංගයේ සෙමින් විරුත වෙන්නේ අපෙන් වෙන්ව ගියත් අප අතර සදාකාලිකව ජීවත් වෙන අමරණීය ගායකයන්ගේ සංගීතයට ගෞරවයක් ලෙසින්. ඔවුන්ගේ හඬ, ඔවුන්ගේ සුරාව, ඔවුන්ගේ ගීත අපේ මතකයේ සදාකාලික සංගීත සෙරනාඩ් එකක් ලෙස රැඳී පවතිනවා. ඒ නිසා අද ඉදිරි පැය දෙක තුළ ඔවුන්ගේ කෙටි හැඳින්වීමක් සමග ඔවුන් අපට තිළින කළ අමරණීය ගීත කීපයක් සෙමින් සෙමින් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් කළා. කාල සීමාව නිසා සියලුම ගායකයන්ගේ ගීත එකවර ගුවන්ගත කළ නොහැකි වුවත් අපේ ඉදිරි වැටසටහන් වලදී අනෙක් සියලුම ප්‍රියතම ගායකයන්ගේ ගීතද ඔබ වෙත රැගෙන එන්න අපි වග බලා ගන්නවා. එහෙමනම් හඬ වැඩි කරන්න, හදවත විවෘත කරන්න අපෙන් වෙන්ව ගියත් සදාකාලිකව ජීවත් වෙන ඔවුන්ගේ සංගීතයට අද අපි ගෞරවයෙන් නමස්කාර කරමු. මේ පළමු ගීතය

ගුණදාස කපුගේ 1945 සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා සංගීතයේ අතිශය සංවේදී ගැඹුරු හා කලාත්මක ගායකයෙකු ලෙස ජන හෘදයට අමරණීය වූ කලාකරුවෙක්. ඔහුගේ හඬේ තිබූ විලාසිතාව දුක සෙනෙහස ජීවිතයේ සත්‍ය සංගීතය තුලින්ම ප්‍රකාශ වුණා. 1970 90 දශකේ පුරා ජනප්‍රිය ගායකයෙකු ලෙස ඉහළට පැමිණියා. ආදරේ මම ඔබට ඇය දුර ගියේ දැවෙන හදවත ආදරේ නුඹටයි වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය ගැඹුරු සංවේදී සහ කව්‍යමය රසයෙන් පිරී තිබුණා. ගීත නිර්මාණය, සංගීත අධ්‍යාපනය, සංගීත අධ්‍යක්ෂණය සහ වේදිකා කලා තුළ ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා සංගීතයට විශාල සම්පතක්. ගුණදාස කපුගේගේ ගීත අදත් අහන විට සිතට ගැඹුරු රසයක් ජීවිතයේ සත්‍ය සහ අමරණීය සංගීත සුවඳක් ලැබෙනවා.

E qënë qëti pale, i dasëm se tisa e si të i dasëm se asu hatë dhe kua gjivët të nëtë, Sri Lanka cinema gjitë e amërënije Raju Lese Salakënë, gjanë hurde të amërënije më gajke, oge murdu suëndë dhe në sattva bave pirunu, hande Sri Lanka sangite asama sama satanak të bua. Cinema gjitë tundagra adhika pramane gajna kalë ohu, ඔබ මාහට දුන් සෙනෙහස සඳකි නිසඳකි මගේ රන්මැණිකේ ඔබට මගේ ආදරය වැනි ගීත අදත් ජනප්‍රියයි. ඔහුගේ හඬට තිබූ සුවඳ සංවේදී සත්‍ය මනුස්සකමෙන් පිරුණු ජනතාවගේ සිත් දිනාගත්තා. රූපවාහිනිය සිනමාව වේදිකා සංගීතය සියලුම ශ්‍රේෂ්ඨවල සුවිශේෂී සටහනක් ඔහු තබා තිබෙනවා. ජෝතිපාලගේ ගීත අසන විට අදටත් සිතට සුවයක් මතක සුවඳක් සහ අමරණීය සංගීත රසයක් ලැබෙනවා.

1000 නමසිය 44 සිට 2022 දක්වා ජීවත් වුණ ශ්‍රී ලංකාවේ බයිලා රජා ලෙස ප්‍රසිද්ධ වූ දෙස්මන්ද සිල්වා අතිශය ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ උණුසුම් සතුටු නිර්මාණ නර්තනමය ශබ්දයත් වේදිකාවේ ඇති වූ විලාසිතාවත් නිසා ඔහු දශක ගණනාවක් ජන හෘදයට ආදරණීය වුණා. සයිප්‍රස් කොල්ලේ මල මල මලේ රෝස මලේ ඔබමා සෙමින් ආදරේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ශ්‍රී ලංකා බයිලා සංගීතයට නව ජීවයක් නව රසයක් සහ ජාත්‍යන්තර වේදිකාවලටත් ගෙන ගිය කලාකරුවෙක්. ඔහුගේ ගායන ශෛලිය සතුට සංගීත රසය සහ ජනතාව සමග සෘජු සම්බන්ධයක් ගොඩනගෙන විලාසිතාවකින් පිරී තිබුණා. විදේශයක රැඳී සිටියද ඔහුගේ හඬ ශ්‍රී ලංකාවේ සෑම උත්සවයකම සෑම මතකයකම සෑම නර්තන වේදිකාවකම අනිවාර්ය අමුත්තෙක්. දෙස්මන්ද සිල්වාගේ සංගීතය අදත් ජීවමාන සතුට නර්තනය හා හදවත ළඟාවන රසයක් ගෙනෙනවා.

Marvin Pereira, da sam se 40-10 vasara dakva jivatuna ohu Sri Lanka janapriya sangite atisem priyatama gayake kulesa salakeno ohuge murdu sangvedi hadavatata etuluwana handa nisa 70-80 dasake geeta loke tula vishesha sthanayak laba gatta prema geeta sangvedi geeta saha cinema geeta osse janatawage sit dinagat kalakarwek ඔබ මාහට දුන් සෙනෙහස සඳ තාරකා පහන් සඳ මලේ මගේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල නිර්මාණශීලී සහ හදවතට සෘජුවම ළඟාවන විලාසිතාවකින් පිරී තිබුණා. රූපවාහිනී සිනමා සහ වේදිකා සංගීතය ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා. Marvin Pereira'ගේ ගීත අදත් අසන විට සිතට සුවයක් මතක සුවඳක් සහ සත්‍ය සංගීත රසයක් ලැබෙනවා.

මිල්ටන් මල්වාරච්චේ ශ්‍රී ලංකා සංගීතයේ අමරණීය ස්වරයක් ලෙස සැලකෙන ඔහුගේ මුර්දු දුක සැනසීම මිශ්‍ර වූ ගායන ශෛලියත් හදවතට ඇතුළු වන සුර වීමත් නිසා ඔහු ජනාදරයට විශේෂ ස්ථානයක් ලබා ගත්තා. 70-80 දශකයේ ප්‍රේම ගීතවල රජු ලෙස සැලකුණ ඔහු සඳ පහන් වෙලා ඔබ මා ආදරේ අද හෙට මට හිතෙනවා සඳ තාරකාව ගී වැනි ගීත අදත් ජනප්‍රියයි. ඔහුගේ ගායනයට තිබූ සුවඳ සංවේදී සත්‍ය සරල අනෙක් කලාකරුවන්ගෙන් වෙනස් කළා. සිනමා ගීත, රූපවාහිනී ගීත සහ සංගීත වේදිකාව ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා. ඔහුගේ ගීත අදත් අසන විටට සිතට මෘදු සුවයක්, මතක සුවඳක් සහ සංගීතයේ සත්‍ය රසයක් ලැබෙනවා.

ඉදස් නම්සේ 38 වසරේ උපත ලබා 1991 අපෙන් සදාටම වෙන්වගේ මිල්ටන් පෙරේරා ශ්‍රී ලංකා ගායන ශිල්පයේ අමරණීය නාමයක් ඔහුගේ සංතිමත් විලාසිතාමත් විවිධ රසයෙන් පිරුණු ස්වරය නිසා ඔහු 60 සහ 70 දශකයේ ජනප්‍රිය ගායකයෙකු ලෙස ඉහළට පැමිණියා සිනමා ගීත නාට්‍ය ගීත ජනප්‍රිය ගීත සියලුම ශ්‍රේෂ්ඨ වල ඔහුගේ සුවිශේෂී සටහනක් තබා තිබෙනවා අම්මා සිද්ධා සඳ තාරකා පහන් ඔබමා සෙමින් ආදරේ වැනි ගීත ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු කළා ඔහුගේ ගායන ශෛලියට තිබූ විලාසිතාව ශබ්ද බලය සහ රසවත් ප්‍රකාශන ශක්තිය නිසා ඔහු වෙනස්ම කලාකරුවෙක් වුණා මිල්ටන් පෙරේරාගේ ගීත අදත් අසන විට එදා ගී රසය ශබ්ද බලය සහ සත්‍ය සංගීත රසය තවමත් ජීවමානයි

Sunil Sant, das haben sie Palve Upatalabai, das haben sie Asuke, Sadhana, Venwage, Sri Lanka, Sangite, Purogami, Atise, Gaurete, Patro, Sangita, Nekusaha, Gaike. O Sri Lanka, Sangite, Swedesi, Rase, Nava Suravimsa, Nirman, Sila, Tegena, Aik. Single Sangite, Swedesi, Handak, Nava Mampetak, Saha, Satya Rase, Gena, Pramukha, Kalakaru. ඔහුගේ ගීත සරල ගැඹුරු සංවේදීසා ශ්‍රී ලංකීය සංගීතයේම හදවතට ළඟාවන රසයක් ගෙන එනවා. සංගීත අධ්‍යාපනයේ ගීත නිර්මාණය සහ සුරවීම් තුල ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා සංගීතයේ ඉතිහාසයේ විශාල සටහනක් කළා. සුනිල් සාන්තගේ ගීත අදත් අසන විට ශ්‍රී ලංකීය සංගීතයේ සත්‍ය රසය නිර්මාණශීලත්වය සහ සෞන්දර්යය තවමත් ජීවමානයි.

Prins Uday Priyanta, das haben sie hätte, Upatalava, der das Date, Sri Lanka, wing Sadhatma, Venwagir, Janapriya Sangite, Atise, Sangvedi, Murdu Hadavata, Atulana Gaike, Kulisa, Jana, der Ritter, Adreni, Kalakari. Oge Gita, Tibu, Seneas, Duka, Mataka, Suanda, Sa, Satte, Bai, Nisa, Oge, Handa, Taumat, Janata, Oge, Situra, Jiva, Manai. අනුව දෙදා දසකේ ප්‍රේම ගීතවල විශේෂ ස්ථානයක් ලබාගත් ඔහු සඳවතියයි මගේ මනමාලිය සඳ තාරකා මලේ ඔබ මා හට දුන් සෙනෙහස සඳ මලේ මගේ මලේ වැනි ගීත ඔහුගේ නාමයේ අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල මෘදු සහ ගීතේ හැඟීම් සුජුවම ප්‍රකාශ කරන විලාසිතාවකින් පිරී තිබුණා. ජීවිතයේ අභියෝග අතරත් ඔහුගේ සංගීතය ජනතාවට සෙනෙහස සුවය සහ මතක සුවඳක් ලබා දුන්නා. ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ ගීත අදත් අසන විට සිතට මෘදු සුවයක් සෙනෙහසක් සහ අමරණීය සංවේදී රසයක් ලැබෙනවා.

프리야 수리세는 스리랑카 자나프레 상기테 아티세 프레템은 가이게 그래서 다사가 가나와 자나 홀데르 랑가 우칼라 카르웨 오게 물두 수어드네 상웨디 한닷 사랄 기테 라세앗 니사 오게 기테 아닷 자나프레트에 아이미 노위 지오마노 파와티노 70 80 දශකයේ ප්‍රේම ගීත සංවේදී ගීත සහ ජනප්‍රිය ගීත ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලබාගත් ඔහු ගායන ශෛලියේ සරල නියතමානී සහ හදවතට සුජම ළඟා වෙන විලාසිතාවකින් පිරී තිබුණ නිසා සිනමා ගීත රූපවාහිනී ගීත සහ වේදිකා සංගීතයේ ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා ප්‍රිය සූර්යසේනගේ ගීත අසන විට අදත් සිතට සුවයක් සෙනෙහසක් සහ අමරණීය මතක සුවඳක් ලැබෙනවා

නැවත අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දාවල් එකට ලංකා රේඩියෝ වැඩසටහන සමග එතෙක් ඔබ සැමට ජය සතුට වාසනාව පිරි සති අන්තයකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න Wir sind wieder da nächste Woche am Samstag 13 Uhr hier bei Radio Darmstadt mit Lanka Radio Sendung. Ab 15 Uhr gibt es Polis Radio Sendung Bigos mit meiner Kollegin Elis Pflister. Und wir sind wieder da nächste Woche. Bis dann. Ich wünsche euch allen super tolle sonnige Woche.